කරුණා අල්ලාහ හරක අල්ලාහ කල කන්දන හැම මන්දන හැ දෙතේ සූරහ පරමේ සූරහ කාල කාරණ සර්බ ඔබාන තරති කේතරණ හැ ජාකේ කරණ හැ මන මාන්නය හැ දෙග ජාන්නය හැ සර්බං පර හැ සර්බං කාර හැ සර්බ පාස්සය හැ සර්බ නාස්සය හැ කරුණා කර හැ බිස්මං පර හැ සර්බ සූරහ හැ දෙතේ සූරහ බ්‍රහ්මන්ද සය කල කන්ද සය පරතේ පර හැ කරුණා කර හැ ජපා ජප හැ තපා තප හැ කරතා කරත හැමෘත අමෘත අමෘත අමෘත කරුණා කරිතා කරිතා කරිතා තර නිත්‍රේ තම් තේ සූරහ පරමේ සූරහ අග්‍රතා ග්‍රතහ මෘතා මෘතහ ජබා ග්‍රතහ මෘතා මෘතහ නර නායකයන් කලකායිකයන් විසුමං පරහකුණ අල්ලාහන්දේ පනායකයන් සර්බ පායකයන් පාව පංජනහ ආර ගංජනහ රපතාපන ජාප ජාපන කලංගරිතහ සර්බා ක්‍රිතහ කර්තා කරහ හර්තා හරහ ප්‍රමාත්මය සර්බ ආත්මය ආත්ම වාසයන් ජාසකේ ජාසහ පුජාංග පරයාත ඡන්ද නමෝ සූර්ජ සූර්ජේ නමෝ චంద్ర චంద్రේ නමෝ රාජ රාජේ නමෝ ඉන්ද්‍ර ඉන්ද්‍රේ නමෝ ආන්දකාරේ නමෝ තේජ තේජේ නමෝ බ්‍රින්ද බ්‍රින්දේ නමෝ බීජ බීජේ නමෝ රාජ සංග තාම සංග සාධ රූපේ නමෝ පරම තත්තං තත්තං ස්වරූපේ නමෝ ජෝග ජෝගේ නමෝ ඥාන ඥානේ නමෝ මන්ත්‍ර මන්ත්‍රේ නමෝ ත්‍යාන් ත්‍යානේ නමෝ ජොද ජුද්දේ නමෝ ඥාන ඥානේ නමෝ පෝජ පෝජේ නමෝ පාන පානේ නමෝ කලහ කර්තා නමෝ සාධ රූපේ නමෝ ඉන්ද්‍ර ඉන්ද්‍රේ අනාදං බෙපූතේ කලංකා රූපේ ලංකාර ලංකේ නමෝ ආසේ ආසේ නමෝ වාක් බංකේ අපංකී ස්වරූපේ අනංගී නාමෙතර පංගීත්‍රේ කල්ලේ අනංගී කාමේ කච්චරි ඡන්ද අජා අල අපහ අබපූ අජු අනාස කාසෝ ගාංජ පංජ ලඛ පාඛ කාල් දයාල් අලේඛ පේඛ නාම අකාම ගාහ ටාහ ਅਨਾਥੇ ਪਰਮਾਥੇ ਅਜੋ ਨਿਯਮੋ ਨਿਰਾਗੇ ਨਾ ਰੰਗੇ ਨਾ ਰੂਪੇ ਨਾ ਦੇਖੇ ਕਰਮੰ ਪਰਮੰ ਗੰਜੇ ਲੇਖੇ ਭੁਜੰਗ ਪ੍ਰਿਆਤ ਛੰਦ ਨਮਸਤੁਲ ਪ੍ਰਣਾਮੇ ਸਮਸਤੁਲ ਪ੍ਰਣਾਸੇ ਅਗੰਜੁਲ ਨਾਮੇ ਸਮਸਤੁਲ ਨੇ ਵਾਸੰਦਰ ਕਾਮੰ ਬਿਪੂਤੇ ਸਮਸਤੁਲ ਸਰੂਪੇ ਕਰਮੰ ਪ੍ਰਣਾਸੇ ਸਤਰਮੰ ਬਿਪੂਤੇ ਸਦਾ ਸੱਚ ਦਾ ਆਨੰਦ ਸਤਰੰਗ ਪ੍ਰਣਾਸੀ ਕਰੀ ਮੁਲਕੁੰਦਾ ਸਮਸਤੁਲ ਨੇ ਵਾਸੀ ਅਜਾਇਬ ਬਿਪੂਤੇ ਅਜਾਇਬ ਗਨੀਮੇ ਹਰਿਯੰ ਕਰਿਯੰ ਕਰੀ ਮੁਲ ਰਹੀਮੇ ਚਤੁਰ ਚੱਕਰਵਰਤੀ ਚਤੁਰ ਚੱਕਰ ਭੁਗਤੇ ਸੁਯੰ ਪਵ ਸੁਭੰ ਸਰਬਦਾ ਸਰਬ ਜੁਗਤੇ ਦੁਕਾਲੰ ਪ੍ਰਣਾਸੀ ਦਯਾਲੰ ਸਰੂਪੇ ਸਦਾ ਅੰਗ ਸੰਗੇ ਅਪੰਗੰ ਬੇਪੂਤੇ ਦੁਕਾਲੰ ਪ੍ਰਣਾਸੀ ਦਯਾਲੰ ਸਰੂਪੇ ਸਦਾ ਅੰਗ ਸੰਗੇ ਅਪੰਗੰ ਬੇਪੂਤੇ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕਾ ਖਾਲਸਾ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕੀ ਫਤਿਹ ਇੱਕ ਓਅੰਕਾਰ ਸਤਿਗੁਰ ਪ੍ਰਸਾਦ ਪਾਤਸ਼ਾਹੀ ਦਸਵੀਂ ਤੋਂ ਪ੍ਰਸਾਦ ਸਵਾਈਏ ਸਰਾਵਗ ਸੁੱਧ ਸਮੂਹ ਸਿਧਾਨ ਕੇ ਦੇਖ ਫਰਿਓ ਕਰ ਜੋਗ ਜਤੀ ਕੇ ਸੂਰ ਸੁਰਾਰਦਨ ਸੁੱਧ ਸੁੱਧ ਆਦਿਕ ਸੰਤ ਸਮੂਹ ਅਨੇਕ ਮਤੀ ਕੇ ਸਾਰੇ ਹੀ ਦੇਸ਼ ਕੋ ਦੇਖ ਰਹੇ ਹੋ ਮਤ ਕੋ ਨ ਦੇਖੀਏ ਪ੍ਰਾਣ ਪਤੀ ਕੇ ਸ੍ਰੀ ਭਗਵਾਨ ਕੀ ਭਾਏ ਕਰੇ ਪਾਹੂ ਤੇ ਏਕ ਰਤੀ ਬਿਨ ਏਕ ਰਤੀ ਕੇ